තාට තීරත ඉසිනාර්. කබහු සෙද්ද සාධක මොක් ගයන් කබහු කීට හස්ත පතංග හො ජීයා අනක ජෝන පරමෑ පරමියා නනාරූප ජොම් ස්වාංගී දුකාවෑ ජොම් ප්‍රපාව ඇත වැැන චාවයි. ජෝත් පාවැ සෝයි හොයේ නානක දුජා අවරණ කොයේ කබූ සාත් සංත පාවෑ උසස්ථාන තේ බහුණනයාවන්තරෝය ග්‍යාන් ප්‍රගාස උසස්ථාන කරණහි බිනාස්. මන තන් නාමරතේ ඉක්රංග සදබසය පාර්බ්‍රම්ක සංග ජෝ ජනමහන් ජලයාය කටන්නාතුන් ජොති සංජෝත් සමන්න. එට ගෑයි ගබන පයේ බිසරාම් නානක ප්‍රභ කෑයි සධකුරබාන සලෝකු.